ඉන්ද්‍රාණ ඉන්ද්‍ර බාලන බාලු රංකන රංක කාලන කාලු අන බුද්ධ අංගු අපාප අංගු ගත්මෙත පාරිගුණ ගන උදාරමනු ගන ප්‍රණාම නිර්පේණ කාම් ආත දෝත ප්‍රචාණ්ඩ මෙත ගද ඛණ්ඩ ලිස කර්ම දෘස ධර්ම සර්බ පරණ අඩය ආන දණ්ඩ බඩය ජාජරි ශාන්ද තව ප්‍රසාද ගොබින්දේ මකන්දේ උදාරය බාරී හරියන් කරියන්ගලා මේ ගමේ පුජංග ප්‍රයාද ශන්ද චදර්ජකර කරදා චදර්ජකර හරදා චදර්ජකර දාන්නේ චදර්ජකර ජාන්නේ චදර්ජකර වර්ති චදර්ජකර පර්ති චදර්ජකර බාලේ චදර්ජකර කාලේ චදර්ජකර පාසේ චදර්ජකර වාසේ චදර්ජකර මානේ චදර්ජකර දානේ චාචරි ශම්බ ना सतरा न मित्र न परम न पितर न कर्म न काय जन्म न जाय न चित्र न मित्र पर पवित्र प्रति सदि सदरे सगरे स भगवती शांत दग प्रसाद कथते क्या सच देसा क्या बज बेसा क्या गंज कर्म क्या बंज परम क्या बज लोक क्या दल सुख है के बदूत वर्ण के बभूत करण के राजंग प्रवाहें के धर्म तुझाएं के अशोक वर्ण के सर्वा वर्ण के जागतंग कृतियां के शत्रु